මුණියවස් පිළවාදම නුවදිහ එකෙම් මෙගහර්ට්ස් දිවෙහි FM ටියුන් කොන්දම්මා.

කොම්ම හප්තාකිවිස් හෝම දෝහෝගෙරේ අගඩි පනගෑ. අමයකනි නෝදිහයක මෙගහට් දිවහි එෆෙමු. ඒ කන්නේ දෙක් ජවන්නේ දෙක් මැන්නේ අගල ගන්නේ දෙක් අකිසේ කුමතක්.

0: ರಾಜೇಂದ್ರನ.
1: ගඩෙන් මෙහාන් මෙවැනිී අගඩි තිරිස් අම්මිනි ටිංග නොදහැකෙම ගටස්ති වහෙමු මිගඩීග අල්ගුන්ම කුරමි ගෙන්දන රාජහෙඳුන මිශෝ ශෝග මෙහ සබු මෙ හිමනාදන මියද හාස බෑතවගෙ තෙරෙන් හදයා ෆොෂි මි බෑ ಹದಿಯಾ ಫುಶಿಂಗ್ ಮಿ ಗೆನಿಸ್ತೆನೀ ಆವ್ ಪ್ಯಾರ್ ಕರೆ ಫಿಲ್ಮುಗೆ ಚಾನ್ಸ್ ಪರ್ದಾ ಕೀಜಿಯೇ ಲವಕಿಯಾಫವನಿ ಕುಮಾರ್ ಸಾಣು ಲವಾಗೆ ಮ್ಯೂಸಿಕ್ ತಯಾರ್ ಗೊಫವನಿ ಆದೇಶ್ ಶ್ರೀವಾಸ್ತವ ಲವ ದಿವೆಹಿಬಾ ತರ್ಜಮಾ ಕುರಿ ಆಶಿದಾ ಅಬ್ದುಲ್ ಕರೀಂ ಲವಾಗೆ ದಿವೆ ತರ್ಜಮಾ ಕಿಯಾಫವನಿ ಮೂಸಾ ರಶ್ವಾನ್ ನೈನ್

0: නුවදියේක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම් ගාතුග.
1: ලවයකක් පහ ලවයි.

0: Es un terengue, le dije, jobón. Desde que me quedo este vez, me quedo de curia, me quedo ni es un teringue joven, Micho. Va a abrir camino a sabón en el caso de mi baja que te escala ni hasta hambre con hacha.
1: Vale, con salam, para hacer el barcato.
0: Y aquí en ti, ni te utiga.
1: Coffee, ¿saben este boy?
0: Coffee, ¿saben a ti, no puede ir?
1: Catarate, no tarde.
0: Ya, en mi hija marangal, gardingue. Es caro que te veas a ir que ten sabu y marangal en no. Dentro de Javier, Beca, en el mismo baja.
1: Eran ya temendra gente una jurija era pues cuando
0: eran ajá chenge te kike con kiani
1: tingerga corte para eran que unía no
0: brancho era kiani
1: ah
0: en no rangal gote que era iru iru cola kham bago to hodma bre rangale no kha iru ga tingira kagen uriya
1: mohana bala havda en kala visnu ke tia
0: sacará todo el visnu es en el no va mani hasta vinge
1: ah es en el no do
0: ah es en el no va mani jamás que candala fue una garita que quedó un ángulo mani don
1: para
0: para pero visnu me tiri haja genge sama en gati jamás nueve gemi ole ninge
1: al día me engona la mano para pero visnu
0: jamás garin gari en un nani don
1: gari
0: schedule con la fobia un nani duty que todo tiole ni
1: ojo duty para jahai
0: ajá mendro duty ¿Cuánto te olen? ¿Cómo está culé? ¿Dónde cale cala tengen hímani?
1: Lava ya de mí en el restaurante coffee bon.
0: Ah, adi sabe que adi coffee bon gusti oleni.
1: Gente no sabe que coffee es de un curabán, de orata en la copura con coffee en
0: la. Hama dule heo kama kureven kankan haja ti kurani, haja had rangali. Bon, hama ya salu ma kankam mi hama kuran jehe kankam mi haja. Rangal, kofiya damane. Riutiya gosa bura masakke kura eru gege kuri maane. Hama ratte hinna eki ka samasa kolla, mashwara kolla, maja kolla, mikahal kankam kolla. Barabar. Haja tidani hama rangala inge.
1: Rangala hama te sajja daan.
0: Haja daani rangala do. Ti kofi ki hare vandan nemi genda kofi eti.
1: Ten mi haro. ගාරකට පනාරංගල කංහා ලට්ටයිලා ගාරකට කටිහකට බාකංහා දිහකට පනාරේ අකංහා රවයි ගැටියෙක් ගරම රංගලෙන්න
0: ආ ගැටියෙක් ගායරන් දක්ක වාහක දෙක්කිප හුන්නා නින්ගේ
1: ආ අද ඉන්නානේ හවීරු ගඩේ බ්‍රේක් ගඩේක සන්නානම
0: හැමේ හා වාහක වේ
1: දැන් සමායම් සජ්ජගේ හුරි වාහකව දක්කන් උඩ වාහකෙන් දිමා වීම එහෙම ගන්නේ ගා
0: දිමා කරන් මුළු නිදෝ
1: ආ
0: උලේ උලේ නුවියේ
1: යාත්‍රින් සමායන් අධ්‍යකරන් අසියා දෙගදීරුන් තින්ගදීරුන් හද දක්කන් හොරුවේ අවහක දක්කන් උනිමේ
0: සුබහානල්ලාහි එහා වහක කියදෙන් එබුරි
1: අලේ පියා වහක වරාගෙන සුත්තා ආසිතා මෙන්න මෙහාර එක එංගේ
0: එහෙම ආසිතා නුදෙත
1: ඕ නෝ ආසිතා එමි බාරෝ
0: එහෙන්ත ආ එහෙම රංගලෙන්නු
1: ආසිතා කියලාවේ සමෝහ සිරහම් මෙන් ආය සමාත් නායගෙන මේ
0: එම්මෙන් දැක්කනී වාහක කියා දෙර කමෙතෝ
1: ආ
0: හා හිnga
1: බාතුවා
0: මි ෆහරු හිnga බලමා තීගේ හලු ලිබේන කමදෝ
1: ආ
0: අලි රමිස් කෙලවෙතෝ දහල් දෙමි
1: අලි රමිස් කෙලවයන්
2: ආ
0: අස්තා ඒකුච්ච කරබුන චගුල චෙනුනි මෙසේජ් කුරච්චේ
1: ಫರಾತು
0: ಓಕೆ ಲವಜಹಾನಿ ವರಪಡ ಶುಕ್ರಿಯ
1: ಹಜ್ಜ
0: ಓಕೆ ವರ ಪಕ್ಕ ಲವೇ ಓಕೆ ಲವಜಹಾದೇನಿಂಗೆ ವರಪಡ ಶುಕ್ರಿಯ ವರ ಬಾಜವೆರು ಉಫಾವೆರು ದುವಾಕಂಗೆ ದೆನ್ ಹಜ್ಜಯ ವೆದು ಮಸಾಲ ಮಿಹಾರ್ ಮಿವನಿ ಗಡಿಂಗ್ ದಿಹಗಡಿ ಫನ್ಸಾಸ್ ಅನ್ನುವ ಮಿನಿಟ್ ಹಿಂಗಫ್ ನೋದೆ ಹೆಕೆ ಮೆಗಹರ್ಟ್ಸ್ ದಿವೆ ಎಫ್ ಎಂ ಮಿಗಡಿಗ ಅಕುರಿಯ ಮಿಗೆಂದನಿ ಎಹುನ್ ತೆರಿಂಗೆ ಹೋವು ಮೀಶೋ ಮೀಶೋ ಮಿಯದ ಸೆಗಾರ್ ಗಡಿ ತಿರಿಹ ಹಮೆ ಕುರಿಯ ದಾನ್ ಶೋಗ ಬ್ಯಾವಿರ್ವಾಂ ಬೇಣು ವಫರಾತಕು ಮೆಸೇಜ್ ಕುರ್ಮು ಗೆಂದಾನಿ ಪಿ ಎಸ್ ಎಂ ಎ ಆ ಮೆದುರಿಕೋ ಡಿ ಎಫ್ ಎಂ 91 ಮಿ ಪೇಜ ಮೆಸೇಜ್ ಕುರ್ಮು ಗೆಂದಾನಿ ಹಜ್ಜ ರಿಕ್ವೆಸ್ಟ್ ಕೊಫವ ಲವ ಜೆಹುಮುಗೆ ಕುರಿನ್ ಮಿ ಜಹಾದೆನಿ ಮಿ ಗಡಿರುಗೆ ಫೆಷನ್ ಕಮ್ಕವ ಅಮಿಲ್ ರಾಕು ಕೆಲವ ಮಿಹಾರ್ ಗಡಿ ಮಿವನಿ ಎಗಾರ್ ಗಡಿ ಸುಮಿನಿಟಿಂಗ್ ಅಫ
2: ದಿವಿ ಎಫ್ಎಂಗೆ ಕುಂ ಗಡಿಯರಿಗೆ ಫೆಷನ್ ಮಿಸ್ ದಿವಿ ಅಮಿಲ್ ರಾಕಿ ಕೆಲವೇ

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිහ එක මෙගහර්ට්ස්
1: මාමා හාලු කිහිනෙ
2: අල්හම්දුලිල්ලාහ දරිෆුළු මංගෙ හාලු කිහිනෙත්ත
1: අහරම මස් රංගල මාමා කොංකමෙතති කොල්ලනි ගෙන මාමා අහරමින් අත
3: මාමා තිහා වරුකම් උලේන කමන්නෙ අහරමින් ටිකන් කොල්ලාපාන
2: දරිෆුළු මෙන් හාද රංගලේ තිගුත මාමා ගාතන් ඇස් මාමා හාලු බලාලා මාමගෙ කන්තත්ත කොල්ල දෙති මාමා වරන් උෆාවේ
0: දිවෙහි FM 91.1 MHz

0: Lunch break.
1: Lunch break.
2: Lunch break.
1: Lunch break.
0: නොදී හැකි මෙගහර්ට්ස් දිවේ එෆ්එම් මිගඩික කුරියම් මිගෙන්දනී ලන්ච් බ්‍රේක් මීෂෝ මීෂෝකේ මියදු මි ખાસ වෙවවනී ලයිෆ් ස්කිල්ස් ඇන්ඩ් ලයිෆ් හැක්සා මියදු මි කියාලා දෙනී කොම්මෙ දුවේගේ දිරියුළුමුක අලුගන් මෙන පේනුම් කුරවිතානෙ කහලා බයි කහලා ලයිෆ් හැක්ස් තක එගතුන් අලුගන් මෙන්ගේ දිරියුමුක මිහර වරම් මුහිමු රෝලෙන් අදා කුරායෙච්චේ ටෙක්නොලොජි යකි එහෙමිම ටෙක්නොලොජි ආ බෙහෙ ගොතුන් කොම්මස් වරකන් එංගි ෆවුමකි අලුගන් මෙන්ගේ දුවහී දිරියුළුම ವರಂ ಮುಹಿಮು ಕಮೆಗೆ ಗೊತ್ಕ ಮಿಹಾರು ಮಿವನಿ ವೆಫ ಅಳ್ಗುನ್ಮೆ ಗೇತೆರೇಗ ಕೊಮ್ಮೆ ಮೀಹಕಿ ಫೋನೆಗ್ ಗೆಂಗುಳೆ ಮೀಹೆಕ್ಕಮು ಕೊಮ್ಮೆ ಮೀಹೆಗೆ ವೆ ಚಾರ್ಜರೆಂ ಒವೆ ಎಹಮ್ಮ ಮಿ ನಾರುತಂ ವರ ಫಸೆಹ್ಯಾಂ ಒಳುಂ ಬೊಳುಂ ವೆ ಫಹುನ್ನತಂ ಫೆನೆ ಎಹಮ್ಮ ಬೇಣು ಕೊ ನಿಮಿಫವ ಟಾಯ್ಲೆಟ್ ಪೇಪರ್ಗೆ ರೋಲ್ಗೆ ತೆರೆ ನಾರುತಂ ಒಳಾಲ ಫಲುಮು ನಾರುತಂ ಒಳುನ್ ನುಫಿಲಾಗೆಂ ಉಳೇಕ ನುಜೆಹೇನೆ ಹಮ ಮಿಗೊತಂ ಅಳ್ಗುನ್ಮೆನ್ನ ಒಳುಂ ಬೊಳುಂ ವೆ ಫಹುನ್ನೆಚ್ಚೆ ತಳುದನ್ ತಹಕೀವೆಸ್ ತಳುದಂಡಿಗೆ ಮತ್ತೀಗ ತಫಾತು ಕುಲಕುಲಾಗೆ ನೇಲ್ ಪೊಲಿಶ್ ಹಾಕಾಲಾಗೆ ಫಸೆಹೆಂ ವಕಿಕುರವೇಗೊಂ ಹೆದಿದಾನೆ ಎಹೆನ್ ನೂಂಕಮುಗ ವಾಣಮ ತಫಾತು ಸ್ಟಿಕಾ ಹಿಪ್ಪಾಲಾಗೆಂ ವೆಸ್ ತಳುದಂತ ವಕಿಕುರುಮ ಫಸೆಹವೆಗೆಂ ದಾನೆ ಅದೇಸ್ ತಫಾತು ಲೈಫ್ ಹೆಕ್ಸ್ ತಕ ಪೆಹೆಗೊತುಂ ವಾಹಕದ ಕಾಲಾನ ಎಹೆನಮೆಸ್ ಅಣೆಕಾವೆ ಸಮ ಹಿಗ್ಗ್ಯಾಮು ರೀತಿ ಲವೇಕ ಜಹಿಲಾನೆ

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුදුම් බොනෙතෙ නේගේ එතන් ඉහසාසෙ
1: මෙහාරු එ කරුණයි ඒ ආදෙහෙන් නෙතේ බොනෙෆා අහරෙන් එකෙනි කොල්ලා හිඟච්ච
2: ආදේස් කරන් දෙක තුමති ජහමේ සනා කිසලාරු
3: කලා හුදුන් සිපවෙකින්දා හික්කෑම වාහකත අසරුකත රාකුතකායකු

0: ދިވެހި ފެމ ނުවදිහේ එක මෙගාස් ދިවެހිගේ මොනිފුයි ෆිල්වැ දෙනුමුග අබදුවෙස්
1: ටී ටම් රිකස්ට මිශෝගේ ෆුරතම ලවය කරුන් ෆරාතු මිවගුතු දිවේ එෆ.

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුරුම් බොනෙතෙ නේගෙ එතන් ඉහසාසෙ
1: මෙහාරු එ කරුණයි එ ආදෙහෙන් නෙතේ බොනෙෆා අහරෙන් එකෙනි කොල්ලා හිඟච්
2: ආදේස් කරන් දෙක තුමති ජහමේ සනා කිසලාරු
3: කලා හුදුන් සිපවෙකින්දා හිග්ගෑම වාහකත අසරුකත රාකුත කායකු

0: ආමේකනේ නෝදිහා එකේ මෙගහට් දිවේ FM
1: ගෙස් පකුරුමකී අල්ගොන් මංගේ හිතා ලේ හොලිතකන් එකංගු සබොන් අසර කුරා කමෙන් එමෙ ෆරතම් කමක දුම්ෆත් ගෙස් මල් කුරුමකී ලේ මච්ච දියුන් සර්බී මතියුන් කහලකන්ත තක් කුරුමති වා කමෙන් ලේ හොලිතවගේ තෙරේග සර්බී ජමාවේ ලේ හොලිතන් හරවර එකංගු සබොන් ආහිරු නැතිජය ගතුන් හාට් ඇටැක් කහලකන්ත තක් කුරුමතිම්ගේ ෆෘසත් ඉතුරු කුරා කමෙන් මේගේ ඉතුරුන් ආමසුලකුන් හිතුගේ බයිතක් කුරුමතිම්ගේ ෆෘසත් එතක් ගුණෙන් ඉතුරු කුරා කමෙන් දුම්ෆත් ගෙස් මල් කුරුමකී

0: නුවදියක මෙගහර්ට්ස් දිවෙයි FM අබදුවස් එම්මෙ ගාතුග
1: හිමෙන් යුතිරා
2: බුණ නුකරිපවා වාහක්තක පුළුවාලවේ දොරෙන්.

0: දිවහිFM 91.1 MHz. දිවහිඟ මොනිෆු එෆිලුවැද නොමුග අබදුවස්.
1: රීඩ් අබදුවස් රීඩ්.

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙත් දෙනුමුග අබදුවස්.
1: ලෝබි ලෝබි

ඊමාන්වා මීහුන් එදුවස් අවහං අවමං එදේනති. අදි ඊමාන්වි මීහුන් එදුවහ බිරුවර්තිවානති. එදුවහකී හමකශවරුන් හක්කු ගොතුගා අන්නානේ දුවහික්කම් එවරෙන්දනති. දන්නාශ හමකශවරුන් කයාමෙ දුවහාමෙදු ජදලු කුරා මීහුන් වනී දුරු එගෙන්වා මගු ෆරෙදුමෙ ගාකං කශවරේ.